ක්‍රමයෙන් මොකද උඩ කියනවා මේ ඒ වෙන කාවට කවන්න ඇවිත් අපි කියනවා නම් ගායකට විතරයි ඉන්නේ පාස් එකට විතරයි ආවන කරේ Thank you.